බුද්ධම් අඛහ දනු අඛහ දේව අඛහ සුරනරමුන් ජනසේව කෙතේ අඛහ අඛනු පාහේ කෙතේ කහ කහ උඨ උඨ ජායහෙම් ඒතේ කීතේ හෝර කරේ තාකන සකහ කේකේ ජීවඩ පාවැ තේවඩ හොයේ නානක ජහන සාචා සෝයෙම් ඉන්ජේ කෝ අඛහ භූල විගාඩ තලිහිය සෙර ගාවර ගාවර සෝ දර්කේ හා සෝ කර්කේ හා ජිත බහ සර්ව සුමාලේ ਵਾਹ ਜਿਨ੍ਹਾਂ ਦੇ ਅਨੇਕ ਅਸੰਖਾ ਕੇਤੇ ਵਾਵਣ ਹਾਰੇ ਕੇਤੇ ਰਾਗ ਪਰਿਸੁੰ ਕਹੀਅਨ ਕੇਤੇ ਗਾਵਣ ਹਾਰੇ ਗਾਵਹਿ ਤੁਹਾਂ ਪੌਣ ਪਾਣੀ ਬੈ ਸੰਤਰ ਗਾਵੈ ਰਾਜਾ ਧਰਮ ਦੁਆਰੇ ਗਾਵਹਿ ਚਿਤ ਗੁਪਤ ਲਿਖ ਜਾਣ ਹੈ ਲਿਖ ਲਿਖ ਧਰਮ ਵਿਚਾਰੇ